කමක් නෑ මට තවත් ඇසකට නම් මේ

කකිරංග කිරංග කිරෙන්ද දොමිකිට කිටිතක කුන්ද කිටිතක තක්කිටකින්ද ජෙනකිට ගුඳිට ගුදං

0: A breakthrough into the future.
1: පෙරදින කම්පණයක තුන්වැනි යාමය. සිනමා සංගීතයේ අනාගත මං පෙතද?

කාසිවලට ගන්නත්බෑ කාසිවලට දෙන්නත්බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත්බෑ කාසිවලට දෙන්නත්බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ග

මැදට ගිහින් අඬන්න පාදිය ඉල්ලා කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනි කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම

ගන්න ඕන මල්ලහුරක් තියෙන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසී ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම